නසෝ කං නසාකං පරේ යං පවිත්‍රං පුනීතං ගතාකං න ජාතං න පාතං න මිත්‍රං න මන්ත්‍රේ නමෝ ඒක තන්ත්‍රේ නමෝ ඒක තන්ත්‍රේ න ධර්මං න භර්මං න සර්වං න සාකේ න වර්මං න චර්මං න